අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2000හි 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: ඔබ මේ සමන් දෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුරා රේඩියෝ 2000 98.5 තරංග මාලාව ඔස්සේ විසිරුවා හරින සිංහල වැඩසටහනටයි.
1: කෙන ලොංකේ දකුණු අන්තයෙන් ඔබ වෙත පිළිල කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය
2: අයිබෝවන් වෙනද වගේම ඔන්න සභාගාරය වැඩ කටයුතු අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මිතුරු මිත්‍රයන් හැමෝගම්ම අපි අවසර ප්‍රාර්ථනා කරනවා සභාවෙන් අවසරයි. මම තිලක් ගමගේ.
3: මම දේවලෝචන රණසිංහ.
2: ඉතින් දේව අද සභාගාරයේ විශේෂයෙන්ම අපේ රේඩියෝ අසන්නන්ට අපි හඳුන්වා දිය යුතු විශේෂ අමුත්තෙක් අපිත් එක්ක ඉන්නවා. විශේෂ අමුත්තෙක්. ඒ වගේම වීඩියෝ මාධ්‍යෙන් අපි YouTube එකේ බලන අපේ මිතුරන් මිතුරියන්ට නම් ඉතින් ඔන්න කවුද කියලා අපිත් එක්ක ඉන්නේ කියලා පේනවා. නමුත් අපි පොඩ්ඩක් හඳුන්වලා දෙමු අපේ යම් විශේෂ අමුත්තාද නේද?
3: අද අපේ සභාගාරයේ කලාගාරයට පිවිසලා ඉන්නේ ලංකාවේ ගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් කිව්වොත් මම නිවැරදි. අපිට ඇහෙන, අපි අහන නොඑක් වෙලාවල් වල අපේ හිතට බොහොම හෘදයාංගමව දැනෙන ගීත රසක අයිතිකරු නිර්මාපකයා, මේ වචන වල වදන් වැල් වල නිර්මාණකාරයා අද ඉන්නවා අපිත් එක්ක සභාගාරයේ කලාගාරයට ප්‍රවිෂ්ඨ වෙලා. ඔහු නමින් සුනිල් ආර් ගමගේ. අයබෝන් සුනිල් ආර් ගමගේ මාතා අපි අයබෝන් කියලා පිළිගන්නවා.
2: අයබෝන් ප්‍රතමා. ඉතින් සුනිල් ආර් ගමගේ මහත්මයා, ඉතාමත්ම ගෞරවෙන් සහ ආදරයෙන් අපි ඔබව සභාගාරයට පිළිගන්නවා. සභාගාරයේ කලාගාරයට විශේෂයෙන්ම අපි සභාගාරයේ කලාගාරය කියලා විශේෂ වැඩසටහන් කරනවා. විශේෂයෙන්ම සියම් අපේ විශේෂ කලාකරුවන් අපිත් එක්ක මුණ ගැහෙන්න ආවම නැත්තම් කලා ශාස්ත්‍රය හා සම්බන්ධ විශේෂ කරුණු කාරණා වෙන්න පුළුවන්. අපි ගැන සභාගාරයේ විශේෂ සඳහනක් ඇතුව කතා කරනවා. ඉතින් ඔබතුමාවත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නට මේ අවස්ථාව කරගන්නවා. ඉතින් ඔබතුමත් එක්ක සාකච්ඡාව පටන් ගන්නකොට මට හිතුණ මෙහෙම, දැන් ඔබතුමා මෙල්බර්න් ආවේ පළවෙනි වතාවටද?
4: පළවෙනි වතාවට ආවේ.
2: මොකද මට මේ ප්‍රශ්නේ එහෙම අහන්න කියලා හිතුනේ, මේ මම දැක්කා Facebook post එකක් තිබ්බා එවැනි, මට එවැනි අදහසක් පළවෙනි වතාවට ඔබතුමා එන්නේ කියලා මට ඒක තාවුරු කරගන්න අවශ්‍යකමක් තිබ්බා. මොකද මේ දැන් විශේෂයෙන්ම දැන් ඔබතුමාත් එක්ක කතා කරනකොට ඉතින් අපිට කතා කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔබතුමාගේ පදමාලා ගැනනේ. ඉතින් එතකොට ඉබේටම මතකයට එන පදමාලා තියෙනවා. මේ කරුණු කාරණා ගැන මේ කතා කරන විශේෂයෙන් දැන් ඔබ ඉස්සෙල්ලම මෙල්බර්න් එනවා කිව්වමත් ඔබේ ගීතයකට ඒක සම්බන්ධ වෙනවා. ඒ අදහස
3: අමුතු විදියට
2: දැන් උදාහරණයක් කිව්වම දැන් නුඹේ සිතට පුන්සඳ පායලා වගේ කියන ගීතය, සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගායනා කරන ගීතය ඔබ පද රචනය කරේ. ඒකේ තියෙනවා දැන් අපි මේ ඔස්ට්‍රේලියාවට ආවේ ටිකක් තරුණ විය පහු කරලා, ඉතින් එහෙමනේ ආවේ. එතකොට දැන් ඔබතුමා ඒ කාලෙම ඒ ගීතය ලියලා තිනවා මේ සැනසිල්ලට දුරු රටකට යමුද නගේ කියලා. මේ කොයි මං කැමති මේකේ මේ ඇයි මේ වචන පෙළ ආවේ, කොයි කාලෙද මේ ගීතය ලිව්වේ පොඩක් ඒක
3: පසුබිම කතා වෙනස්නේ. සාමාන්‍යයෙන් කියන්නේ මං තනියෙන් යනවා, මට ඔයාව මිස් වෙනවා, වෙන් වී යන්නේ හිතකින් නෙවෙයි.
2: ඔව් බම
3: ඔබ ආරාධනාවක් කරනවා මේ
2: සහ අපිටත් කලින් මෙතුමට ඒ අදහස තිබිලා තියෙනවා. මම කියන්නේ කතකයට, ගීතේ කතකයට අදහස තිබිලා තියෙනවා අපිට රටකට තනියම නෙමෙයි මේ
3: සනසිල්ලට යන්නත් ඕනේ.
2: සනසිල්ලට යන්නත් ඕනේ තනියම පෙම්වතියටත් ආරාධනා කරමින් මේ මේක පොඩ්ඩක් පසුබිම පැහැදිලි කරමුකෝ අපි චුට්ටක්.
4: මේක මේ දුර රටකට යමු සනසිල්ල කියන්නේ ඒක අර සාහිත්‍යයේ මේ වදනක්. මේක විදේශගත වෙන අය කියලාම කියන්න බෑ. අපි ඉන්න තැනින් කොහෙට හරි යමු.
2: දැන් ලංකාවේ ඉස්සර සිංහල යනවයි කියලා රටට යනවයි කියලා කියනවනේ.
4: ආ ආ අපි ඉන්න දිහෙන් කොහේ හරි යමු. ඉන්න දැන් ප්‍රශ්නනේ. දෙමව්පියන්ගේ ප්‍රශ්න. ඒතකොට දෙපාර්ශවයේ තියෙන ප්‍රශ්න.
3: ඔය ඔය ගීතයේද එහෙම මොකද ප්‍රශ්නයක් ප්‍රශ්න දුන්නා?
4: මේක නම් ප්‍රස්තුතය, ඒ ප්‍රස්තුතියක් උනේ නෑ. මොකද මම විවාහ වුණාට පස්සේ තමයි මේ ගීතය ලිව්වේ. හැබැයි
3: ඒක ප්‍රස්තුතයක් උනේම නෑ නේද? විවාහ වුණාට පස්සේ
4: නෑ. විවාහෙන් ඉස්සෙල්ලා ඒ වගේ මේ දෙයක් සිද්ධ වෙන්න ඔන්න මෙන්න වෙලා තමයි අන්තම් මේ පොරුවට නැග්ගේ.
3: ආ ආ කියමුකෝ ඒ කතාව පොඩ්ඩක්.
4: ඒ කතාව මේ සිංදුවල තියෙනවා.
3: කොහොමද තියෙන්නේ?
4: එම අය ඔබමා මේ අමුණ මේ ඉරාඳේට ඒ ගීතය දැන් මාත් එක්ක මේ මාත් එක්ක මගේ මෙම්බතිය ඒ හිතවත්කම් පාර්ථන කාලේ මේක ගෙවල් වලට ආරංචි වුණාන් පස්සේ මං කොළඹ ඇයි බදුල්ලේ ඉතින් මේකේ බදුල්ලට ඉතින් කෙදරට ආරංචි වුණාම මං ගැන මං හුන් හොයනවා ඇත්තටම මගේ භෞතික ස්වරූපය අනුව ටිකක් අදිමදි කරනවා කෙල් දුවෙක් දෙන්න ඒ ප්‍රශ්නේ තමයි තිබුණේ එහෙම තිබිලා දැන් කොහොම හරි එයාගේ ලොකු අක්කා හිටියේ වැලිමඩ ඒ ලොකු අක්කලා දිහාට මෙයා පිටත් කරලා අරිනවා එන මගේ ලියුම් එහෙම කණු දෙනු එහෙම එතකොට ඒකට බාධයක් එකක් දාලා ලොකු අක්කා කරපු වැඩේ ඒ වැලිමඩ ගවරම්මාන විද්‍යාලයේ හිටපු උපවිද්‍යාල්පති ඒ හරකබාන දීපල වතු පිටේ ඒ ඔක්කොම තියෙන මේ ටිකක් මෙයාට වැඩි අවුරුදු 8ක් විතර වැඩිමල් මිනිස්සෙක්ව යෝජනාවක් වශයෙන් ගේන. ඒ ගේන අතරතුරේ ඉතින් මෙයා මට කොහොම හරි ලියුමක් තැපැල්ට දානවා. මෙහෙම සිද්ධියක් වෙගෙන යනවා. මේකට මොකක් හරි මේ ප්‍රතිකර්මයක් නොකළොත් මේ ගෙදරින් ඒ දේ කරයි. හැබැයි මාව කපලා වැවක දැම්මත් මම නම් යන්නේ නැහැ මිනිහත් එක්ක කියලා. මේ ඒකම කියනවා මේ මම කොහොම හරි මේ අක්කලෑ ගෙදර මෙහෙම ඉන්නේ මං ගෙදර යනවා ලබන සතියේ ගෙදරට ලියුමක් එවන්න කියලා ඉතින් මම ගෙදරට ලියුමක් එවනවා ඒ ලියුමේ ලියලා යවන්නේ ඔබමා හමුණ මේ ඉරහඳයට කොතැනක සිටියත් මාමල දවසට මගේ ළඟ තනියට ඉනු වෙනුවේ ඔච්චරයි ලියුම දිනේ දැම්ම ඔය ටික ලිව්වා එපල් කල්ල ඇව්වාම මේක ගෙදර හිටිය චූටියක් කඩල අපච්චිර
2: දෙනවා මේකට කොහෙදෝ බාධා නැත්තේ සහ බලන්න ගීතයේ කියන්නේ ඒක පසුව එක ගීතයක් බවට පත් වෙන නමුත් එහි තියෙන පණිවිඩය දැන් ඒකයි අපි පසුව මේ ගැන අපි පොඩි කතා කරමු හරහා එන සමාජයට එන පසුබිම සහ ඔබ බෙදා ගන්නා ඒ අත්දැකීම කොයිතරම් රසවත්ද කාව්‍යමයද සහ සමාජයට කිසියම් පණිවිඩයක් ඒ හරහා ගන්නත් තියෙනවා.
4: ඉතින් අහන්නකෝ.
2: තාම කතා ඉවර නැහැ.
4: ඉතිරි ටික නේ වැඩගත්. මේක දැන් අප්පච්චි අතට ලියුම දෙනවා චූටියක්. නම අප්පච්චි මේක කියවනවා. ඔබ මාමුණ මේ ඉරන්දියට කුසෙනක සිටියත් මාමල දවසට මගේ ළඟ තනියට ඉන්න මැනවි. අප්පච්චි ඔක සහක් විදාගෙන කාමරේට ගිහිල්ලා ආයෙ බලනවා. දැන් චූටියක් බලනවලු අපච්චි ආවේශ වෙලාද කොහොමද දන්නේ
2: නැහැ
4: ඊට පස්සේ ඕක සරෙන් සරේ සාක්කු දාගෙන සරෙන් සරේ බලලා අම්මට කතා කරාලු කාමරේට මැනිකේ එන්නකො පොඩ්ඩ මේ මිනිස්සු මාර ඉවසිලිවත්
2: එක්නේ
4: මේ කෑනලා මෙක් දෙනවනම් මේ වගේ කෙකුට පැදින් නිකන් ගහම රා ගන්න බැනගන්න ඒ අයින්ට දෙනවට වැඩිය මේක කිසිම තරහක් කරන්නේ නැහැ නේ මේ මේ විවාහේ නම් වෙන්නේ නැහැ කියලා. මේ මිනිස්සු හරි විශ්වාසන්තනේ. ඔන්න ඔය අපි දෙමු. ඒ දෙන්නගේ ධෛර්යය වෙන්න ඇතිනේ. ඊට පස්සේ කොමාරි අක්කා අර වයිෆ් අක්කලා ගෙදර ඉඳලා බඳුල්ලට එනකොට හරි සාමකාමී. කන් අර හිටියට වැඩිය ඔක්කොම බලන්නේ රවල වගේ. ඒව මොනක්වත් නැහැලු හොඳට කියනවලු මේ එහෙම් පිටින්ම වෙනස් වෙලා වාතාවරණේ. ඒ වුණාට චූටියක් කතා කරන්නේ නැහැලු. මේ ඇටැක් කරපු කට්ටිය
2: මේ වෙලාව විරුද්ධව හිටපු අය
4: මේක. විරුද්ධව හිටිය අය කතා කරන්නේ
2: නැහැ.
4: ඊට පස්සේ මෙයා ගෙදර ඇවිල්ලා අනිත් ලියුම එනවා. උනවද නේ ලියලවල තියෙන්නේ. අප්පච්චි නම් ඒකට හරි කැමති. කොමාරි එතනින් අවුරුද්දක් විතර ගියාට පස්සේ පොහොරු වෙද්ද නැගලා එක්කගෙන ආවා.
2: හරි. දැන් බලන්න
3: මේ එතනින් තමයි මේ වැඩේ දැන් ඉවර වෙලා තියෙන්නේ.
2: බලන්න මේ වචන දැක්ද ඒ වචනවල අර අවියක් කර ගැනීම. ඒ කියන්නේ වචන හරහා අනිත් මතවාදයේ පරාජය කිරීම ඇත්තට මේක අවියක් නේ. ඉතින් එක විදිහකට ඉතින් ඒක පාවිච්චි කිරීම මේ කලාව හරහා නැත්නම් ගීතයක් නැත්නම් කාව්‍යාත්මකව හෝ කිසියම් මේකේ අර තියෙන අර මොනවාද කියන්නේ අපි කලාකාමී ඔය අදහස ප්‍රකාශ කිරීම නේද එතුමා
3: සාමකාමීව කලාකාමීව
2: බොහොම ඒක
3: බොහොම දැක්කා
4: හැබැයි අපච්චිත් එයාගේ තියෙච්ච බුද්ධිකමයි මනුස්සකමයි ඉඳ තමයි මේක වෙන අපච්චි කෙනෙකුට කියනන් එහෙම මේ කෙල්ලට ගෙදරින් නම් වෙන්නේ නැහැ
2: දැන් ඔය වගේම තව ගීතයක් තියෙනවා මම දැන් දේවි ඊළඟටත් අහන්න හදන්නේ
3: ඒක තමයි මම මේ අහන්න ගත්ත දැන් ඒක මෙහෙම මේ බොහොම තමන්ට විරහව ලැබෙන වෙලාවට බොහොම ටිකක් මරුණම ඇවිල්ලා මාව මුර කරන්න වගේ මගේ ෆෝන් කොට ළඟ ඉන්න කියන මිනිස්සයා එකපාරක ලියනවා ගුණදාස කපුගේට සින්දුවක් අනිකර කේලමක් කියලා. දන්නවද මොකද සින්දුව කියලා?
4: දන්නවා. ඒක කේලමක් නෙමෙයි. සැබෑ ප්‍රේමවන්තයෙකුගේ හෘද ස්පන්දනේ.
2: ඇත්තටම මට ඒ ගැන සම්බන්ධයෙන් මට ඔබතුමාගෙන් අහන්න තියෙනවා ඒක.
3: ඕක මේ අපි දෙන්න අතර මේ ඇත්තටම පොඩි වාදයක් ඇති වුණා මේ සාකච්ඡාවට ඉස්සෙල්ලා. මම කිව්වා මේ වැඩේ හරි නරකයි. මම ඇත්තටම කැතයි කියලා. මේ වැඩේ හරි කැතයි දැන් මේක තිබ්බා ඉතින් ඒකෙල්ලට තව කොල්ලෙක් හම්බුනා අපි මේ කතා කරන්නේ ඔබ ප්‍රේම කරන ඔබේ කුමාරී ගීතය ගැන. ඒක වැඩේ හරි නෑ නිකන් හැංගිලා ඉඳලා ගල් ගහනවා වගේ කියලා හැඟීමක් මටම තුන. හැබැයි තිලක් ඔය පැත්ත පොඩ්ඩක් ස්පර්ශ කළා.
2: නෑ මට ඇත්තටම මට සුනිල් ආර්ගමගේ මහත්මයාගෙන් මේ ගැනත් මට අහගන්නම ඇත්තටම උමනාගෙන මේ අත්දැකීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් පෙම්මතෙක්ට තමන්ගේ පෙම්මතිය කුමාරියක්නේ. කුමාරි. හරි. එතකොට ඒ පෙම්මතාට ඈතින් ඉඳගෙන තව කෙනෙක් බලන් ඉඳලා කියන අපි හිතමුකෝ හිත මේක මේකයි දැන් පිරිමි ස්වභාවය අපිට හිතෙන්නේ ආ ඔයා දැන් මේ වෙලාවේ ඔය කුමාරිත් එක්ක හිටියට එයා මටත් ආදරේ කියලා තියෙනවායි කියලා තනිවම ඒක ආස්වාදය කරන්න පුළුවන් නැත්නම් ඒ පිළිබඳව ස්මරණ අත්දකින්න නැත්නම් ඒ අත්විඳින්න පුළුවන් නමුත් මේක දැන් මේ පෙම්වතාට සැලවීම ඉතා භයංකර මම අර කිව්වේ ඉතාම භයංකර දෙයක්. ඒක හරිම භයංකර අත්දැකීමක් මේ පෙම්වතාට. ඉරිමි මනසෙන් අපි ඒක ගැන හිතනකොට. එතකොට මේ ඇත්තටම කරන්නේ පෙම්වතාට සමච්චලයක්ද නැත්නම් ඈතින් ඉඳන් අහිංසකව තමන් මේ අයියෝ ඔය කුමාරිය මමත් එකත්
3: පොඩි කින්දියක් දානවා
2: නෑ
3: නෝ නෝන්ඩියක් දානවා
2: සුන්දරයේ රස විඳීමද මට ඔබතුමාගෙන් දැනගන්න ටිකක්
3: මම ඉන්නේ අනිත් පැත්තෙමනේ
4: මම ඉන්නේ මැදනේ
2: ඔබතුමාට අවස්ථාව ඇත්තට
4: මේ ගීතයට පාදක වෙන කාරණය මගේ පාසලේ මගේ පන්ති
2: හොඳයි
4: මගේ අර පොඩි අර කොරිඩෝ වගේ තියෙන කෑල්ලේ යහ පැත්තේ දකුණුවත පැත්තේ හිටියේ ස්වර්ණ මගේ මේ පැත්තේ හිටියේ වම් අත පැත්තේ හිටියේ තිස්ස මේ තිස්සගේ ස්වර්ණගේ කතන්දරය තමයි මේ
3: කතන්දරය.
4: ඉතින් මේක පාසලේ ඉතින් බොහොම ජනප්‍රිය ප්‍රේම කතන්දරයක්. මේ ඒ වගේ හරියට තිබුණා පාසලේ. මේකත් ඒ වගේ එකක්. හැබැයි මේකේ මේ තිස්සට කවුරක්වත් මොනක්වත් කියන්නේ
3: නැහැ.
4: දැන් ස්වර්ණගේ අක්කා ඉන්නවා. ඉස්කෝලේ නංගිලා ඉන්නවා. විශේෂයෙන් ස්වර්ණගේ අක්කා මාව දැක්කාම නයාට අඳුකොළ වගේ. ඔව් කාරණා කියලා ගන්නවා.
2: ඒ තරම් තරහක්.
4: ඔව් තරහක් තියෙන මම මේ උදව් කරනවා කියලා.
2: හරි හරි.
4: මම එහෙම උදව් නොකරනවා නම් ඒ එහෙම වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් එයාකට තිබුණා.
3: ඒ කියන්නේ අර සම්බන්ධතාවය ඇති වෙන්නේ නැහැ
4: කියලා. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ යන්නේ නැතම් දන්නවා එයාට කියන්නේ.
2: ඔව් ඉස්සර ඔය විරෝධතාවය දක්වන එක ක්‍රමයක් නේ ටිකක් කාරණා කියලා ගැහිම කියන එක ටිකක් විරෝධය දක්වන ක්‍රමයක් නේ කාලය තුල
3: නේද? සාමත් කරනවා මෙල්බන් වලින් කියලා ඉතින්.
2: වීලුවට වාව මට දැම්මත් කරා
4: වීලුවට තාමත් කරනවා ඔව් ඉතින් ඕක ඒගොල්ලෝ යන්නේ නැතම් කියන දේවල් ඔක්කොම ස්වර්ණත් මට කියනවා තිස්සත් කියනවා ඒ ඇත්ත ඉතින් මම ඔක්කොම දන්නවා නමුත් ස්වර්ණගේ අක්කට මම ඔය වෙන කෙල බිනා කලන්නේ නේ ඒ ඔය තරහා තිබුණා ඒ විතරක් නෙමෙයි ගෙදර කට්ටියත් මාත් එක්ක තරහයි ස්වර්ණගේ ගෙදර දවසක් මම ඉස්කෝලේ ළම මාර්ගම් විද්‍යාකර විද්‍යාලේ පාසල් ඇරිලා අර මාර්ගම් පොළමැද්දෙන් යනකොට එක පාටම ගෑනු කෙනෙක් ගහන්න ගත්තම ගහන්න පටන් ගත්තා අහුනේ පතෝල කරලා
2: ඒ මාර්ගමදී
4: ඔව් ගහන්න හදන කැඩේනවනේ පතෝල කරලා පාසන වට මගේ ඒකන මාව පෙන්නන්න බෑ ඉතින් මේ ඊට පස්සේ ආ මුරුග කරලා ගන්නකොට මං එයා පොකට ගිහිල්ලා බයිටි යකඩ පොල්ලකේ වතට වුණා නේද?
2: ඒ වෙලාවට හાર્ඩ්වෙයාර් එකක් ළඟට තිබුණේ නේද? ඒ කියන්නේ
4: එනා කිචින් සුනිල් ආර්ගමගේ කියන කෙනෙක් සින්දුලින කෙනෙක් නෑ. ඊට පස්සේ මේ කතන්දරේ ඊළඟ පියවර පාසලෙන් ඉස්ස ගියා පේරාදෙණියට.
3: විශ්වවිද්‍යාලට.
4: ස්වර්ණ ගියා කොළඹ විශ්වවිද්‍යාලට. මට රැකියාවක් හම්බ වෙලා මම ගියා පොල්ලාගා කිරිම් මණ්ඩලේ පස්සාවට. හරි ඒ වුණාට තිස්ස හැමදාම සිකුරාදාට මගේ කාර්යාලයට එනවා.
2: ඒ කියන්නේ මේ තෙලවල තියෙන ඔෆිස් එකද පොල්ල
4: නෑ නෑ කොටුවේ YMB බිල්ඩින්ගේ
2: තියෙනවා. හා හා
4: හා. ඒ එතෙන්ට හැමදාම එනවා. ආවට පස්සේ අපි දෙන්න එක බස් එක නැගලා 120 පාරේ එනවා.
2: හා හා
4: හා. කොහොම දවසක් එනකොට ස්වර්ණ අලුත් පෙම්වතත් එක්කලා බස් එකේ ඉස්සරහන් ගොඩ වුණා. මට නේද ඉතින් මම මේ දරදී හැදු පන්සියනේ. මට හිතා ගන්න බෑ මේක මොකද කරන්න කියලා. මම එක පාට 30කින් ඇව්වා. අන්න මේ ස්වර්ණ අලුත් එක්කෙනෙක් එක්ක වගේ මේ බස් එකට නැග්ගේ කියලා. බෑ මට 30 මට කිව්වේ මම දන්නවා සුනිල් ලෝක ගැන. ඔක මං හිතෙන් ටික ටික අයින් කරගෙන යන්නේ. ඒ වුණාට මට ඒක හරියට සිදුනා. මම ඉතින් මං කිව්ව ඇත්තටම දරදී හැද්දා වගේ.
2: දැන්
4: සමහර දාට ඒ දෙන්නට ගමනක් යන්න කීයක් හරි නැති වුණත් මම දෙනවා. එහෙම එහෙම ඉතින් අපි දන්න දෙස්කෝල යන කාලේ ඉතින්
2: ෆැසිලිටේට් කරනවා නෙමෙයි
3: හොරක දූතය වෙලා ඉන්න දැන්
2: අනික දූතය.
4: ඉතින් මේක මට දරා ගන්න බැරුව ගියා. කොහොමරි ස්වර්ණයි අලුත් පෙම්වතයි පැපිලියාණින් බැහැර ගියා. තිස්ස බුල්ලස්කුමින් බැහැර ගියා. මම කටුවා වලින් බැහැලා කිලෝමීටරක් විතර පයින් යන තියෙන ගෙදෙට්ට ඒක ගිල්ල ඇඳේ දිගා වෙලා රැඳුම් පිටින් සපත්තු පිටින්ම ලියාගෙන ලියාගෙන එක උස්මට ලියපු සින්දුවක් එක ඒ තරම් දැනුණා ඒ තරම් රිදුණා එහෙම ලියපු සින්දුවක්
2: තමන්ගේ මිත්‍රයාගේ ආදර සිතුවිලි වෙනුවෙන් ඔබ සංවේදී වීම නැත්තම් සහකම්පණය වීම
4: නෑ එහෙම විය යුතු තරක නෙමෙයි ඒගොල්ලන්ගේ පසුබිම අරම ඔක්කොම තියුනේ මට හිතා ගන්න බෑ අදටත් හිතා ගන්න බෑ හොඳ මෙඩි 2015 මගේ ප්‍රසංගයක් වුණා මේ කොළඹ BMICH එකේ මේ ඒ දෙන්න ඇවිල්ලා එකලන් ඉඳගෙන හිටියා
3: මොන දෙන්නද
2: මේ මේ
3: කතාව
4: 30යි
3: ස්වර්ණ යා මම දැනගන්න ඕනේ මේක වෙන්න කෙලවරන්නේ කියලා මේක
4: ඒ වයිටි හැමතැනම කියන්න බෑ
3: මොන දෙන්නද
4: කියලා මම ඇවිල්ලා කියනවා මිස
2: දැන් ඒ වගේම තමයි දැන් දැන් අපි සාමාන්‍යයෙන් ඔය ආදරය ප්‍රේමය වගේ දේවල් අපේ ජීවිතයට එපිකම් කරනවානේ විශේෂයෙන්ම ඔවා ඔය හැඟීම් හටගන්නේ අපි පාසල් කාලේනේ ගොඩක් කාලවට පාසල් කාලේ තමයි ගොඩක් කාලවට ඒ අදාළ වයස් සම්පූර්ණ වුණාම කාල සීමාවන් සම්පූර්ණ වුණාම පිරිමි කාන්තාව ભેදයක් නැහැ ඒ අයට ඒ අදාළ හැඟීම් ස්වභාවිකව පහළ වෙනවා දැන් එතකොට සාමාන්‍යයෙන් දැන් අපිට ඒ කාලේ දැන් පාසල් කාලේදී තවත් පාසල් වයසෙම ඉන්න අපේ ඒ සමකාලීන කෙනෙක් අපිට ටිකක් බාල වෙන්න පුළුවන් ඒක සමකාලීන වෙන්න පුළුවන් මේ සාමාන්‍ය අපි කියන්නේ කොහොමද කියන්නේ මිතුරියන් එහෙම නැත්නම් ඒ කාලේ ඉන්න ඒ සම
3: වයසේ
2: මම ඒ වගේ
3: හිතුවා අපි මේ වචන හොයනවා දැන් මේක මේ පුළුවන් තරම් හොඳ විදියට අහන්න
2: යහෙලියන් දැන් එතකොට අපි යනු ළමයි කියමුකෝ අපි නේද ඉතින් අපිට හම්බ වෙනවා එතකොට දැන් ඒ වගේ ඉන්න මේ බොහොම තරුණ බොහොම භද්‍ර යෞවනයේ ඉන්න මේ ළමයින්ට ඉස්සලා ගීත ඒගොල්ලන්ට ඒ ගීත රසමිදින්න යොමු වෙනකොට මේ ප්‍රේමයේ සම්බන්ධයෙන් නැත්නම් ආදරයේ සම්බන්ධයෙන් මම හිතන්නේ පළවෙනියටම හම්බ වෙන ගීත රචකෙක් තමයි ඔබතුමා. දැන් ඒ කියන්නේ උදාහරණයක් දැන් ඔය මට මතකයි අපි පාසල් යන කාලේ බොහොම රස දැන් ගෑනු කාන්තා පාසලක ඉස්කෝලේ යන වෙලාවට ගියාම එක සැරේට මතක් වෙන්නේ සුදු පරවි රෑනසේ මේක තමයි මතක් වෙන්නේ අපි ට්‍රිප් එකක් ගියත් ඉස්සෙල්ලම ඕක තමයි අර ඔළුවේ තියාගෙන කියන ගීතය.
3: ඔකට පස්සේ චිකින් බුම් බුම් කියලා
2: කිව්වා. මම ඒකත් අහන්න කිව්වා. මම අහන්නත් කිව්ව ඔබතුමාගේ එක ගැන මොකද කියන්නේ කියලා. ඉතින් එහෙම ගත්තම අර ලංකාවේ මේ මම හිතන්නේ මේ වගේ මේ ආදරේ පටන් ගන්න තැන පළමු අඩිපෙළේ පඩිපෙළේම ඉන්න ගීත රචකයන් අමුවන ගීත රචකයන් අතර ඔබතුමා ඉන්නවා. මේ ගීතය කොහොමද ලියවුනේ? මේක දැන් කිව්වා පස්සේ අර වගේ පොඩි පොඩි විපර්යාසත් මේකට ආවා මේක සම්බන්ධයෙන් ඔබේ අදහස පොඩ්ඩක් අපි ඒ ඔක්කොම ගැන එකතු කරලා පිළිතුරක් දුන්නොත්
4: ඔව් මේක ඇත්තටම මතක් කරන කුලරත්නාරියන් සමහත්ය මොකද මගේ ගීත 60-75%ක්ම ඔහු නිසා ලියවිච්ච ඒවා ඔහු
2: ශ්‍රී ලංකා
4: හිටපු නිසා මට හැමතිස්සම කියනවා ආවල් කැසට් එක කියනවා සින්දු 4-5ක් ගෙනල්ලා දෙන්න කියලා ඒ වුණත් ඉතින් එකක් ලියාගෙන යනවා මම. ඉතින් මට එහෙම සින්දු ලිවීමේ උවමනාවක් ඇත්තටම තිබුණේ නැහැ. ඒ උවමනාව ඇතිකලේ කුලරත්න ආරියන්ස
2: මහත්තයා.
4: මම ගාල්ලේ 1983 ගාල්ලේ පොල්ලොගා කිරිමණ්ඩලයේ සේවය කරනකොට මට දුරකථනයේ මගින් මේ කුලරත්න මහත්තයා මේ ගීතය දෙන්නේ. මෙහෙම ප්‍රියසූරිසෙන්ට ගීතයක් ලියන්න ඒක මේ වගේ වෙන්න ඕන මෙන්න මේම ආසන්න තනුවක් කියන්නම් කියලා හම් කළාත්
2: වෙනවා.
4: නමුත් ඉන්නේහාට ගන්න මේ දන්නේ නැහැ මෙලඩි එක මොකද්ද.
2: ඒව
4: මොනක්වත් දන්නේ නැහැ. නමුත් අර කියපු ටික ඔළුවට අරගෙන
2: මොකද්ද කිව්වේ ඔබතුමාට මොන වගේ වෙන්න ඕන කියලාද කිව්වේ කියන්නේ?
4: නෑ මෙහෙම පියාට සින්දුවක් කියන්න තියෙනවා. ඒක පොඩ්ඩක් මේ සරල මේ තනුවක් වැටෙන්න විදියට අවශ්‍යයි කියලා.
2: හොඳයි.
4: කොහොම හරි එදා මේ මං මේ accountant හැටියට හිටියේ. මගේ රාජකාරිය බැංකුවත් එකක්
2: තියෙනවා.
4: මං එදා එකහමාරට මේ මට පරක්කු නෑ යන්න. කොහමරි එකහමාර යනකොට අර ගාල්ලේ කොටුවේ තමයි බැංකුව තියෙන්නේ. දැන් කොටු දොර ගාව යන්න බැරි වුණා එතනින්. සවුත් නැන්නේ ගේ රතු ට්‍රයිපඩ් ටික එනවා එනවා එනවා කෙලවරක් නෑ. මම ඉක්මනටම දැන් මේක මට හොඳ මේ දර්ශනයක් නේ.
2: හොඳ
4: නිමිත්තක් නේ.
2: ඉතින්
4: මම මගේ නෝට්බුක් එක අරගෙන ලියාගත්තා. සුදු පරවෙරයන්සේ පියාසලා පෙලින් පෙලට ඒ කියලා. ඕක තමයි මම ලියාගත්තේ. ඉතින් ඒක අරගෙන ගිහිල්ලා එදා රෑ ඔෆිස් එකේ මම නතර වෙලා හිටියේ. එදා රෑ ලිව්වා.
2: ඒකනේ දැන් පොත්පත් අහුරා මුදු ලැමට තුරුළු කරලා දැන් ඒක හරිම ශෘංගාරාත්මකයි.
4: ඔව් ඒක ඉතින් ඒ වචන ටික කොහෙන් ආවද දන්නේ නැහැ. මේ ළඟ ළමයිනුත් සමාරු වෙනවා. අඩි සූට්කේස් උස්සගෙන එනවා සමහරු ලැමට පොත්පත් ටික තුරුළු කරගෙන එනවා ඉතින් සමහරු අතේ බෑග් එකේ කරන් යනවා කරේ
3: කොයි අවුරුද්ද වගේද
4: 1983 84 ඉතින් මේකේ පසු විපරම්මක් බැලුවාම අපේ දක්ෂ කිවිදියක් ඉන්නවා සවුත්ලන් ගිය එයා දැන් ඉන්නේ කුරුණෑගල එය මට කියන පහු කාලෙක අනේ අයියේ එකමාරට ඉස්කෝලේ යනවා දෙකමාර වෙනකම් ඔය සින්දුවලු බස් ස්ටෑන්ඩ් එකේ දාන්නේ එන එන කට්ටියට ඔය සින්දුව දාලාලු.
2: ඔව්.
4: ඉතින් මේ මමත් ඉතින් ගෙදර ගිහිල්ලා මේ තඩි සූට්කේස් එක තිබ්බලු පැත්තකින්. ඒ තමයි වල උදේ මේක. මොකද ඔය සූට්කේස් එක ගිනියන්නේ නැද්ද? පොට්ටි කතේ ගිනියන්නේ. නෑ මොකද පොට්ටි ලැමට තුරුළු කරගෙන.
2: පියදාක වැඩිලා.
4: ඔව්.
2: ඔන ගාල්ලේ සවුත්ලන්ඩ් අයට දැන් විශේෂ අයිතියක් තියෙනවා මේ ගීතය සහ
3: මේකේ අයිතියට අපි ප්‍රස්තුත වුණේ කියලා මේකේ ක්‍රෙඩිට් එක ගන්න පුළුවන් ගාල්ලේ සවුත්ලන්ඩ්
2: ඒ වගේම තමයි ඊට පස්සේ අර එකට එකතු වුණු චිකන් බුම් බුම් වගේ කතාව මේ මේ මේ මේ ශබ්ද රසය කිසියම් විදියක එකතු කිරීමක් මේක ඔබට ඇහුනම පළවෙනි වතාවට ඇහෙනකොට මොකද හිතුවේ ඔබතුමාට
4: නෑ මට ඉතින් හරි ආසයි ඉතින් තරුණ කට්ටිය මේ බස් එකේ යනකොට පිටිපස්සේ ඉන්න තරුණ කට්ටිය මේම තමයි කියන්නේ ඉතින් මට පොඩි පුදුම මං ඒවන් පුදුම ආශාවලියක් ලැබලා තියෙනවා. එහෙම තරහක් හිතෙන්නේ නැහැ. මොකද මං බොහොම මේ තරුණ පිරිසත් එක්ක වැඩ කරපු කෙනෙක්නේ.
2: වැඩ
4: කරන කෙනෙක්නේ. ඒක නිසා මට එහෙම තරහක් හිතුන්නේ
2: නැහැ.
4: හැබැයි ඉතින් සමහර ඊට පස්සේ ආරංචි වෙනවා. දැන් මේ සින්දු අහගෙන ඉඳලා ඉතින් ස්කූල් බස් එක ගිහිල්ලා, පාසල් බස් එක ගිහිල්ලා.
2: ඔව්.
4: මේ දැන් යක්කල මුල්ලේ එක දුවේ නංගි කෙනෙක් හිටියා. එයා ගෙදර ගිහිල්ලා අම්මා බලාගෙන ඉන්නකොට පාරට ඇවිල්ලා ස්කූල් බස් එක එනවා. ස්කූල් බස් එක ගත්තා. අනිත් ළමයිනුත් ආවා. දුව නැහැ.
2: ආ.
4: මොකද යා අර පැයක් ඇතුළත සින්දු අහා ඉඳලා සුදු පරවෙර යන්න. ගුටි කාලක් තියෙනවා සමහරු.
2: හොඳයි.
4: ඔව්. ඒ වගේ ඉතින් සවුත්ලන් කතා පස්සේ පස්සේ මට ඉතින් ගොඩාක් ආරංචි වෙනවා.
2: ඔව්.
4: ඉතින් මට සමහර අය කෝස් දීලා අහන්න පටන් ගත්තා. අයියේ ඇත්තටම ඈ කවුද?
2: ඒකත් ප්‍රශ්නයක්
4: නේද? ඒගොල්ලෝ හිතේ මං සවුත්ලන්ඩ්ගේ කවුරු හරි සම්බන්ධයක් ඇතියි කියලා. ඈ තාම නැහැ කියනකොට.
3: ඈ තාම නැහැ.
4: ඔව්. ඈ කවුද කියලා අහනවා.
3: දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් ප්‍රේමය, ආශාදය මෙහෙම ලැබු කෙනෙක් එකපාරටම ලොකු චෝදනාවක් තියෙනවා අර කොහොමද ඒක අපි කියන්නේ? ප්‍රශස්ති ගීයක් ලැබුවයි කියලා.
4: අභිනන්දන ගීතයක්.
3: ඔව්. ආයුබෝ වේවා මහරජාණන්. බොහොම ආందోళනයට තුටු දුන්නා. ඒ කාලේ බොහොම ජනප්‍රිය වුණා.
2: මම
3: දන්නවා ඒ ගීතෙන් ජනප්‍රිය වුණත් කාගේ මතය මොකක් වුණත් ඔබේ අද මතය මොකක් වුණත් ඒ ගීතේ ලැබුණු මිලමුදල් වලින් උත් ලොකු සේවයක් ලංකාවේ හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ අපේ රණවිරුවන්ගේ පවුල්වලට සිද්ධ වුණා කියලා. ඔය ගීතයේ පසුබිමත් ඒ වගේම දැන් ඔබට මොකද හිතෙන්නේ? ඒ වගේම මේ කරපු සත්කාරය සමාජ සත්කාරය ගැන අපි ඔබේ වචන වලින්ම අහගන්න කැමති.
4: ඔව් මේ ගීතයේ වචන වලටයි තනුවටයි මං තාමත් ආදරේ. සංසිද්ධීන් මගේ හිතෙන් අයින් කරලා
2: තියෙන්නේ.
4: මේක ඇතුලේ තියෙන විශේෂයෙන් ඒ ගීතයේ තියෙන විෂුවල් එකේ. විෂුවල් එක මං දැන් හිතෙන් අයින් කරලා තියෙන්නේ. ඒක ගීතයේ තියෙන වචන ටික එදා වගේම අදටත් මං ආදරේ. ඒකට වැඩිච්ච තනුවටත් මං ආදරේ. නමුත් ඒකේ වටපිටාවේ තියෙන දේවල් ඇත්තට මේ ගීතේ ලිව්වේ කවුරු හරි යුද්ධේ දිනලා දුන්නොත්. ඒද බීද සීද කියලා නෑ. කවුරු හරි යුද්ධේ දිනලා දුන්නොත් ඔහු රජෙක්. මොකද එහෙම ඉතිහාසයක් තියෙනුනේ අපිට.
3: අනිවාර්ය.
4: එහෙනම් නමුත් මේකේ විෂුවල් එකෙන් ඒ ඔක්කොම අවුල් වෙලා
2: තියෙන්නේ.
4: දරා ගන්න බැරි තරම් හිත නොසතුට කරපු දේවල් තියෙනවා ඒ විෂුවල් එකේ. ඒක විෂුවල් එක කරන්න ගිහිල්ලත් ඒවා තියෙනවනේ මන් දන්නේ. ඒක කියන්න බෑනේ දැන් මගේ හිතෙන් අයින් කළානේ. කොහොම නමුත් මේ ගීතයෙන් කෝටියකට වැඩි මුදලක් හම්බුණා මොබිටල් එකෙන්.
3: ඒ කියන්නේ මේක මේ රින්ටෝන්
4: වලින් තියෙච්ච. ඒ හැම සතයක්ම අනුරාධපුරයේ අභිමාන්සල රණවිරු ඒවල් හදන්න ඒක දුන්නා. ඒක නිසා මේකේ මොකක් හරි මට මොකක් හරි දෙයක කනගාටුවක් තියෙනවා නම් ඒ සියල්ලම කඩාලා තියෙන්නේ ඒ හේතුවෙන්. ඒ වගේම ඩයලොග් එකෙන් හම්බ වෙච්ච සියලුම මුදල් වලින් අතපය හතරම නැති රණවිරුද්දි ගේ හදලා ඒ ගෙට අවශ්‍ය සියලුම දේවල් කියනවා අර පුද්ගලයාට අවශ්‍ය පහසුකම්ත් එක්කලා එහෙම එකක් කරා. හැබැයි ඒක මම තනියම භුක්ති විඳින්නේ නැහැ. මේ රින්ගින්නෝන් වල ඒ මුදල සරේලිටත් ඇයිති සමන්තටත් ඇයිති. මේක වැඩිපුරම මේකට මැදිහත් උනේ සරේලිගේ අප්පච්චි. එයා තමයි මේ යෝජනාව ගිනාවේ. ඒ සියලුම වැඩ කටයුතු කළා. අපිත් ඒකට සම්බන්ධ කළේ එයා තමයි. දැන් හරි නිදහස්. ඒ ගීතය නිසා යම් ඇතරම ඒ ගීතය ඉතා ජනප්‍රිය වුණා. 2009 ප්‍රවෘත්ති වලටත් යනවා මේ ITN එක ප්‍රවෘත්ති වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ඉතින් අවශ්‍ය නැති විදිහට මේක පාවිච්චි කළා. ඒකම තමයි මේක එපා වුණේ.
3: ඒක පිටපස්සෙන් තිබුණු දේශපාලනය ගැන නෙවෙයි ඇත්තටම අපිත් හාරවුසන් උත්සාහ කළේ
4: අපි ඒ
2: ගීතයේ මේ පද රචනයේ සහ ඒ අසන කතාව
3: තනුව සහ ඒ අවසානයේදී ඒ හරහා රටේ
2: රණවිරු සත්කාරය
3: ගැන අපිට
4: ඒක දන්නේ නැහැ මොකද ඒක.
3: ඒක දන්නේ නැහැ මොකද මේක තමයි මට එළියට ගන්න අවශ්‍ය වුණ කතාව. ඒ වගේම දැන් ඔය පරිපාලනය දේශපාලනය ගැන කතා කරද්දී මම හිතන්නේ මේක තිලක් අපි මීට කලින් අපේ සභාගාරයේ කලාගාරයට නිලාරෙන් කාසිම් මහතා සහභාගී වෙච්ච වෙලාවෙත් කතා කරා. ඉතින් ඔබ ශ්‍රී ලංකාවේ ගීය පද රචකයන් ගේ නිර්මාපකයන්ගේ බුද්ධිමේ දේපල වෙනුවෙන් බොහොම ඍජුව සහ ඒ අයිතීන් සම්බන්ධව පෙනී සිටින චරිතයක් බව මා දන්නෝ අපි හැමෝම දන්නෝ. ඇත්ත වශයෙන්ම මොකක්ද මේ වර්තමාන තත්ත්වය? දැන් මේ වෙන විට කිසියම් විදියකට ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා ගායක ගායිකාවන්ටත් අවශ්‍යයි කියලා මේ අයිතිය ඒ සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් තියෙනවා වගේ මං හිතන්නේ රජයේ පැත්තෙන්කුත් කිසියම් විදියකට නීති සම්පාදනයක් ගැන කතා කරනවා. මොකක්ද මේ ආශ්‍රිතව විශේෂයෙන් ගීත නිර්මාපකයන්ගේ අයිතිය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය?
4: මේකේ විශේෂයෙන්ම කියන්න ඕන ගීතයක කොපිරයිට් තියෙන්නේ කාටද කියලා. කොපිරයිට් එක තියෙන්නේ පද රචකයා සහ
3: ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි.
4: ඔව්. සංගීත නිර්මාණකරුවාට. ඒ දෙක මූලික වුණා තමයි ඉතිරි ඒවා ගැන කතා කරන්නට වෙන්නේ.
3: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණ ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන් like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමවී ඇති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා.
5: සිරස්තල පසුගිය පැය 24 තුල බස් රථ අනතුරු වලින් 80ක් රෝහලේ දියතලාවේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට මාතර තලල්ල මාර්ගයේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි 40ක් රෝහලට කළුතරදී 16 හැවිරිදි පාසල් මිතුරන් දෙදෙනෙක් ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක් වී එක් සිසුවෙක් මියයයි ඩෙංගු රෝගීන් වාර්තා වීමේ තව දුරටත් ශීඝ්‍ර වැඩිවීමක් දීර්ඝ සති අන්තයේ බදුරු මර්ධනයට වෙන් කරන්නයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි කරන්දෙනියේ රාජුට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසූ චෝදනාවට ජනපති ලේකම් කාර්යාලයේ ලොක්කෙක් අත්අඩංගුවට ලබන 30 දක්වා රිමාන්ඩ් අත්පා ගැටගසා ගින්ගගේ පාවුණු සිරුර ලොකු පැටීගේ වෙඩික්කරු අල්මේදා නැමැත්තාගේ බව හෙළිවෙයි සුරේෂ් සලේ හදිසියේම හෘද රෝග ඒකකයට හෘදයාබාධ අවදානමක් ඇතැයි වෛද්‍යවරු පවසලා
6: හයිරිස් කැටගරියකට දාලා තියෙනවා ගොඩක් ලාට පපුව අමාරුවක් එන්න පුළුවන් කියලා මේ ඔක්කොම බලධාරීන් බලන් ඉන්නේ සුරේෂ් මැරලා යනකම්
5: වසන්තගෙන් අලුත් වැඩක් ගෙවීමේ පදනම මත රාජ්‍ය සේවකයින්ට සහල් කිලෝ 20ක්
7: රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා 10 පැකට් දෙකක් ඇකුළු සහන ආඩු ගෙවන්න
5: වී සඳහා නිසි මිලක් ඉල්ලා ගොවි විරෝධතා අදත්
8: අරුණ ඡන්ද ටික අරගෙන නේද මන්නේ
5: සාම ගිවිසුමේ සායම හේදෙයි ඕමුස් හරහා ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් ඇමරිකාවෙනුත් ඉරානයට ප්‍රහාර මැද පෙරදිග යළි ඇවිලෙන ලකුණු
1: ආදදරණා This is ආදදරණා Prime Time With Situmini Gunawira and Pasan De Silva Live from Studio 24 in Colombo
9: අයිබෝවන් ඔබාදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්
10: පසුගිය පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ දෙකක සිදු වූ බස් රථ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 80කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.
9: ඉන් එක් අනතුරක් දියතලාවෙන් වාර්තා වූ අතර එෙහිදී ලංගම බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයකට පෙරළීමෙන් මගින් 42 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
10: රථවාහන පාලන හා මාර්ග ආරක්ෂා දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා ප්‍රකාශ කළේ අපරීක්ෂාකාරී රියදුරන්ට දඩ පත්‍රිකා ලබා දීමකින් තොරව ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
1: The big story.
5: 60කට ආසන්න මගින් සංඛ්‍යාවක් රැගෙන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද අලුයම 1:10ට පමණ අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණේ දියතලාව දුම්රිය ස්ථානයේ අසල මාර්ගයේදී. බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම ඊට හේතුව බවටයි පොලිසිය සැකපල කරන්නේ. අනුතුරින් බස් රථයේ රියදුර කොන්දොස්තරවරයා ඇතුළු 42 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කරන අතර ඉන් 6 දෙනෙකු කාන්තාවන්. දියතලාව මූලික රෝහලේ වැඩ බලන රෝහල් අධිකාරීවරයා ප්‍රකාශ කළේ බරපතල තත්ත්වයේ පසු එක් අයෙකු බදුල්ල රෝහලට මාරු කර යවූ බවයි.
11: දෙන්නෙක් විතර තමයි ඉසේතුවාලත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එක්කෙනෙක්ගේ තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙගෙන යන හින්දා එයාව අපි බදුල්ලට ට්‍රාන්ස්ෆර් කරනවා. අනිත් අයගේ තත්ත්වය නම් දැනට ස්ටේබල්.
5: දුම්රිය මාර්ගයට වැටී තිබූ බස් රථය ඉවත් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණු අතර දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයේ කිසිදු ප්‍රමාදයක් සිදු නොවූ බවයි. මේ අතර මාතර තලල්ල මාර්ගයේ වජිරවංශ බවත ප්‍රදේශයේදී ඊයේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර 31.90 ආසන්නයේදී ඊයේ රාත්‍රියේ සුඛෝපභෝගී බස් රථ දෙකක් සහ මෝටර රථ තුනක් එකිනෙක ගැටී තිබුණා. මාදුරු ඔය මනම්පිටියේ ප්‍රධාන මාර්ගයේ කුඩාවැව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ ලොරි රථයක් මාර්ගයේ නිවතර ධාවනය වී කුඹුක්ගසක ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය සැක කරන්නේ අනතුරට හේතුව රියදුර අට නිඳ යාම බවයි. හිඟුරක්ගොඩ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ඇතුමල්පිටියේ ප්‍රදේශයේදී අද පෙරවරු 8ට පමණ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී යතුරු පැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
12: මේ අතර කළුතර මකුළුදුවේදී 16 හැවිරිදි පාසල් මිතුරන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරුපැදියක් තිරෝදර තැ පසු කිරීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණ යතුරුපැදියකට ගැටි අනතුරට ලක් වන ආකාරය එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරෙන් යතුරුපැදියේ පැදවූ සිසුවා ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ පසුපස සිටි සිසුවා කළු බෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගිය සිසුවාට රියදුරු බලපත්‍ර නොමැති බවත් අනතුරට පත් යතුරුපැදියේ වේගය වැඩි කිරීම සඳහා වෙනත් යතුරුපැදියක උපාංග සවිකර තිබූ බවත් පොලිසිය ප්‍රකාශ කළා.
13: ජනවාරි මාසේ පළවෙනි දින සිට ජූනි මාසේ 20 වෙනිදා දක්වා මාර්ග රියනුකරු 1292ක් සිද්ධ වෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 1357ක් බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව බරපතල තුවාල විච අනතුරු 2512ක් සුළු අනතුරු 5059ක්ද පත් වෙලා තියෙනවා. මියන පදිකෙන් සංඛ්‍යාව 467ක් බවට පත් වෙලා තියෙනවා. යතුරු පැදිකරුවන් 465ක්ද මේගිල්ල තියෙනවා. අධික වේගය කියන කාරණාව මේකට බලපාලා තියෙනවා. ප්‍රමිතිගත හෙල්මට් එකක් නොපැළඳීම, ඩබල් ඉර කපල ඒ වගේ අන්තරා ඒකලෙසේ ලෝනවා නම් මේ නිකන් සුළු වරදක් ලෙස සලකන්න එපා. ඒක දඩේ පත්‍රිකාවලට යන්නේ නැතුව ඒක අනිවාර්යයෙන්ම අධිකරණ ඉදිරිපත් කරන්න කියන කාරණාව රතවහන දඬු උපදෙස් දීලා තියෙනවා.
10: මෙවන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් වැඩි වන බවත් එම සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
9: එම ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම දීර්ඝ සතියන්තයේදී වාසස්ථාන ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝ වී හැකි ස්ථාන වහාම විනාශ කිරීමට අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙසයි.
12: පෙර වසරවලට සාපේක්ෂව සීග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 50,459ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම ඩෙංගු හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් තිබෙනවා.
14: මේ රෝගය තවදුරටත් පැතිරීම වැඩි වෙන්න පුළුවන් අපේ ක්‍රියාකලාපයන් නිසා විශේෂයෙන්ම මේ දිගු සතියන්තයේ අපි මහජනතාවගෙන් ඉල්ලනවා තමන්ගේ නිවස පිරිසිදු කර තබා ගන්න, තමන්ගේ ආගමික ස්ථාන පිරිසිදු කරගන්න.
12: මෙවන් පසුබිමක අද දිනේත් ඩෙංගු බෝවන ස්ථාන සොයා ඩෙංගු මර්ධන මෙහෙයුම් සිදු කෙරුණා.
15: නොහිතන තැන්වල
16: ඔගොල්ලෝ පුදුම මිනිස්සුනේ. ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවනේ චූටි. මේ බලන්න මේ ඔක්කොම වතුර කරලා මේක පේන්නේ නැහැ කියන්නේ ගෙයක් ඉස්සරහා තියලා ඔගොල්ලෝ කොච්චර නොසලකිලිමත්ද මේ බලන්න මහත්තයනේ. මේ ඉතින් මොන වැඩසටහන් කරලා වැඩක් තියෙනවද ගේ ඉස්සරහා තියෙන තැන? හරිද, මේ වගේ මේ දාපු ටෙන්ට් එක මේ සම්පූර්ණම වතුරනේ. මේ රමුටන් කාලක් නේ කියන තියෙන්නේ. නෑ ඉතින් අර ඉස්සල
17: වැඩ කියන කිව්වේ. දැන්
16: ඉන්නනේ. ඔව් මම හිටිය. හිටිය අනිවාර්යෙන්ම ඉන්නවා ඉතින්. මේ වතුර දෙන්නේ. යාලන්න මිස් දැන් මේක ගැන ඔයා ඇත්තට හිතන්නේ නෑනේ. වතුර පේනද ඔය? මේ ඉන්නේ කීට. මේ දැක්කද? මම මාසයකට කලින් ඇවිල්ලා කිව්වනේ කසල ඔක්කොම අයින් කරන්න කියලා. හරිද? ඔයගලන්ට එතකොට බලන්නකෝ. එතකොටත් පිටුකමක් තිබ්බනේ. ඕව හොඳට බල්ලා කරන්න.
18: මේ පොඩ්ඩ හොඳටම නැති ඈ.
12: කුඩුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අවට පරිසරය පිරිසිදු කිරීම අද සිදු කෙරුණේ මෙලෙසින්. නිසි පරිදි පිරිසිදු කිරීම නොකරන හෝමාගම ළංගම ඩිපෝව ඩෙංගු බෝවන ස්ථානයක් බවට අද හඳුනා ගැනුණා. මෙහිදී ඩිපෝ පරිසරයේ ස්ථාන රැසකින්ම මදුරු කීටයින් සොයා ගැනුණා.
19: සතියක් දෙකක් ඇතුළත සමස්ත මේ අක්කර ගානක ඉඩම් ප්‍රමාණය අපි වෙනත් රාජ්‍ය ආයතන සහ මැදිහත් වීමක් ඇතුළේ පිරිසිදු කරලා මේක නැවත ඩිපෝ එකට බාර දෙන්න කටයුතු කරන්න වෙනවා.
12: බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් මේ වන විට ඩෙංගු රෝගීන් 414ක් වාර්තා වන අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වන 150 දෙනෙකුම වාර්තා වන්නේ අටලුගම ප්‍රදේශයෙන්. ඒ අනුව එම ප්‍රදේශයේ නිවාස පරිසර පරීක්ෂාව අද සිදු කෙරුණා.
20: නිවාස ඇතුළේ අපි ශීතකරණ බැලුවා. ශීතකරණ වල වතුර එකතු වෙලා තියෙනවා. ඒ වගේම වොෂ් බේෂන් වල ඇතුළට තියෙන බාල්දි ඒවයිත් වතුර එකතු වෙලා තියෙනවා. එතකොට මේවත් ගේ ඇතුලේ මදුරුවන් බෝ වෙනවා.
12: මේ අතර බේරුවල නගර සභාවේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් එම පරිශ්‍රයේම පවතින කසල අංගණය නිරීක්ෂණය කළේ එහි ඩෙංගු මදුරුවන් බෝ වීමේ දැඩි අවධානමක් පවතින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි මතයි.
21: මේ බලන්න වතුර වතුර තියෙන්නේ. තේල් නෙල්ලට ඉන්නට හැදෙන්නේ නැද්ද?
12: මෙතර එළබෙන පොසොන් පොය වෙනුවෙන් සංවිධානය කරනු ලබන දන්සල්වල ආහාර පාන ලබා දෙන ප්ලාස්ටික් කෝප්ප සහ සෙසු ජලය එකතු වන දෑ නිසි පරිදි බැහැර කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ජනතාවට දැනුම් දෙන්නේ.
22: දන්සල් අවසානයේ ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග අපි කලින් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. විශේෂයෙන් කෝපි දන්සල් සහ බීම දන්සල් වැනි පාන වර්ග දෙන දන්සල්වල ලබා දෙන ප්ලාස්ටික් කප් හැමතැනම විසිරෙන ආකාරයට බැහැරලනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා කියනවා.
9: ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළබෙන 30වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
10: ඒ බේවන විට එම කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන කරන්දෙනියේ රාජුනම් අපරාධකරුට විදෙස්ගත වීමට වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදෙස්ගමන් බලපත්‍රයක් සකස් කර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
12: කරන්දිනී සුද්දානම් අපරාධකරුගේ සහෝදරයා වන කරන්දිනී රාජු පසුගියදා ඩුබයි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ අනුවසකකරු මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන විමර්ශන සිදු කරන අතර එහිදී ඔහුට විදේශගත වීම සඳහා වෙනත් පුද්ගලිකුගේ නමකින් විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරනවා. එහිදී හෙළි වී ඇත්තේ 2023 වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කළ පුද්ගලයෙකු අදාළ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දී ඇති බවයි. මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස එමතනත්තා කටයුතු කරමින් සිටින බවත් හෙළි වී තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 දිසකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනුතුරුවසකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ ඉදිරිපත් කරනවා. එහිදී අධිකරණයේ නියෝග කළේ සැකකරු එළඹෙන 30වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරිවංශන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වනවා. මේ අතර දැත්තා දෙපා කොන්ක්‍රීට් කණු ගැටගසා ගිංගඟට දමා තිබූ මලසිර ලොකපැටි නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන අල්මේදා නැමැත්තාගේ බව පොලිසිය පවසනවා. අදාළ මලසිර ගිංගඟේ පාවෙමින් තිබියදී 23වැනිදා රාත්‍රියේ පෝද්දල පොලිසිය විසින් සුවාගනු ලැබුවා. මලසිරුවේ හිසට දැඩි හානි සිදුව තිබීමේ හේතුවෙන් ඒ හඳුනා ගැනීමට නොහැකි වූ අතර වැඩිදුරටත් පොලිසිය සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වී තිබුණේ ඒ අහුංගල්ලේ පදිංචිකරුවෙකු වන විරාජ් රශ්මිකද සොයිසා හෙවත් අල්මේදා නැමැත්තාගේ බවයි. එම පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවක් පැවැත් වූ කාන්තාවක් ඔහුගේ සිරුරෙහි වූ පච්චාමකින් මලසිරුර හඳුනාගනු ලැබූ බව පොලිසිය පවසනවා. එම පුද්ගලයාගේ මව්පියන්ද ඔහුව එහිදී හඳුනාගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ වසර 4ක පමණ සිට ඔහු සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි. ත්‍රිකුණාමලය, අහුංගල්ල හා ගාල්ල ප්‍රදේශවල ලොකපැටිගේ මෙහෙවීමෙන් සිදු කළ ඝාතන තුනකම වෙඩිකරු ලෙස කටයුතු කර ඇත්තේද මොහු බවයි පොලිසිය පැවසුවේ. මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් සමග සැකකරු එක් අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද චෝදනා රැසක් පවතින බව සඳහන්. ඔහු පොලිසිය මගහරිමින් සංගව සිට ඇති අතර කරන්දිනිය සුද්දාගේ පාර්ශ්වයටද ඔහු දැඩි තර්ජනයක් වී ඇති බවයි වාර්තා වන්නේ. දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ තියුණු ආයුධයකින් ගෙලට පහර දීම හේතුවෙන් මෙම මරණය සිදු ඇති බවයි.
10: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට හෘදයාබාධයක් ඇතිවීමේ ඉඩ පවතින බවට වෛද්‍යවරු හඳුනාගෙන ඇතැයි ඔහුගේ බිරිඳ පවසනවා. සලේ මහතා අද දහවල් හදිසියෙම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මේ පිළිබඳ තහවුරු කරගත් බවයි ඇය පැවසුවේ.
12: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවුම් බහරේ සිටියදී තමන්ට අමානුෂික ලෙස වදහිංසා සිදු කරන බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ජුනි මාස 6වැනිදා උපවාසයක් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඊට පසු දාරාත්‍රියේ හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අනුව දින 20ක කාලයක් පුරා ඔහු කොළඹ ජාතික රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින පසුබිමක
0: අද දහවල් ජාතික රෝහලේ හෘද රෝගයකට ඇතුළත් කර තිබෙනවා. ඒ ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බවට සැකපල වීම හේතුවෙන්. ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය අද දහවල් කොළඹ ජාතික රෝහලට පැමිණ අතර සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇය මෙලෙස අදහස් පළ කළා.
2: සුරේෂ්ට උදේ පපුරිදන අරගෙන අරංගිල තිබා කාඩියෝලොජි යුනිට් එකට. එතකොට දැන් ඒගොල්ලෝ මේ පරීක්ෂණ පවත්වලා තියෙනවා. පරීක්ෂණ පවත්වලා හොයාගෙන තියෙන්නේ කන්ඩිෂන් එකක් තියෙනවා. එහෙනම් ඒව හයි රිස්ක් කැටගරි එකට දාලා තියෙනවා. මොකද ගොඩක් ලාට පපුව අමාරුවක් එන්න පුළුවන් කියලා. ඉතින් ඒකට ඒ සම්බන්ධව දැන් ડોක්ටර්ස් අපිවර ගන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම එන්නෙන එක එක කම්ප්ලිකේෂන්ස් එනවනේ දැන්. ඉතින් ওই මිනිස්ටර් මොනවා කිව්වත් මෙයාගේ ඇත්ත තත්ත්වය දන්නේ මෙතන ඇතුළේ ඉන්න ડોක්ටර්ස්ලා. ඉතින් එහෙම මේ හොඳ තත්ත්වයක ඉන්නේ නැහැ සුරේෂ්. ඉතින් ඒ සම්බන්ධව පොണ്ട് පියවර ගන්න වෙනවා මොකද නැත්නම් මේ ඔක්කොම බලධාරීන් බලන් ඉන්නේ සුරේෂ් වැරලා යනකම් ලේසිම වැඩේ ඒක නැත්නම් අපිට අපි ඉල්ලන්නේ මේ නිරීක්ෂණ නවත්තන්න නෙමෙයි අපි කන්නේ පරීක්ෂණය කරන්න ඔක්කොම කරන්න නමුත් සුරේෂ්ව අපිට රිමාන්ඩ් එකට දාලා දෙන්න කියන එක එයා මේ ෆාස්ටිං කරන්නේ තේ හින්දානේ ඉතින් ඇත්තටම එදා ලෝයාවම බදාදා සුරේෂ් ලිඛිතව යාගේ හෑන්ඩ් රයිටින් වලින්ම ලියලා දානලා තිබුණා යාට මොන හරි වුණොත් වග කියන්න ඕන ජනාධිපතිතුමායි රවි ශානී තව කීප දෙනෙක් ගෙනා ඉතින් මොකද ඒගොල්ලෝ බලධාරීන් වශයෙන් ඒගොල්ලෝ දැනගන්න ඕන දැන් අවශ්‍ය පියවර ගන්න
4: සලේ මහත කොයි වෙලාවක දැන් උපවාසය අතාරින්නේ
2: නැහැ. උපවාසය අතාරින්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ.
9: රාජ්‍ය සේවකීන්ට සහල් කිලෝ 20ක් ගෙවීමේ පදනමින් ලබා දෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. මේ අතර 20000 නිසි මිලක් ඉල්ලා ගොවි විරෝධතාවක් අදත් මැදිරිගිරි නගරයේදී පැවැත්වුණා.
10: එවන් පසුබිමක රජරට ගොවීන් මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ද වියලි කරගත නොහැකිව ගැටලුවකට මුහුණ පා සිටිනවා.
12: නිෂ්පාදන වියදමට සරිලන වීමිලක් ඉල්ලා ප්‍රදේශ රසක ගොවීන් මැසිවිලි නගන පසුබිමක ගොවි විරෝධතාවක් අදත් මැදිරිගිරි නගරයේදී පැවැත්වුණා.

0: ඔබතුමාගේ අදහස
1: කිසිසේත්ම මෙරටේ ගොවිනායකයන්වම කසිප්පකාරයෝ කිව්වේ නැහැ. ගොවිනායකයෝ ලෙස පෙන්නමින් ඒගොල්ලෝ ගොවිනායකයෝ නෙවෙයි. සජබේ මන්තිවරු. සජබේ ගේගමන ඉල්ලපු අපේක්ෂකයෝ. ඇත්ත ගොවිනායකයෝ කලබල වෙන්න එපා. ඔවුන් කරන සාධාරණ අරගල අපි පිළිගන්නවා. මේ වෙලාවේ ගොයන් කැපෙන්නේ නැහැ. ගොයන් නොකපෙන වෙලාවක වීමිල වැඩි කරොත් මෝල්වල තියෙන වී තමයි රජයට ගන්න වෙන්නේ.
2: මේ රජරට ප්‍රදේශ රැසක නිවෙස්වල තවදුරටත් මහකන්නේ වීතෝග ගබඩා කර ඇති අයුරුයි.
0: විමිර 200ක් විතර තියෙනවා. මේ සැරෙත් දැන් ගොයන් ටික අප්පුවා මේ වී ටිකක් තියාගෙන අන්තිමට අපිට කරන්න දෙයක් නැහැ.
3: අද මිල 85ට වගේ යන්නේ ඉන්නේ ඉබිරිට අපිට වී දෙන්න බෑනේ. 85ට 85ට දීලා ඇති වැඩක් වෙන්නේ නැහැ. 7-5ක්වත් අපිට ඉතුරු වෙන්නේ නැහැ. දැන් නිෂ්පාදන වේදම වැඩි. සුරුකී වගේ එල්ලලා තියාගන්න කියලා දැන් මේ එල්ලලා තියාගත්ත මේ මිනිසුත් එලිනවා දැන් මේ වී වලට වැඩි.
0: මාත්තා මේ තියෙන 14 රත්තරන් ටිකට වගේ වී ටික වෙලා තියෙනවා. මේ භෝගයක් මේ බලන්න මේ අත් දෙකට පේන්නේ මේ. තේරෙනවද මේ මේ මේ මෙච්චර හොඳට වෙලා තියා ඉන්න මොකද මේක රජයට දෙන්නේ නිකන් තුට්ටු දෙකට දීලා මේක හරියන්නේ නැහැ
4: නේ මහත්තයා 150ටවත් වී ගන්න ඕනේ කිව්වට එක මොලක්වත් ගන්න නැහැ 120ට ගත්තා නැති ගොවියට මොකද ආණ්ඩුව පොහොරසාන ආධාර දෙනවා මේ පහසුකම් ටික දෙනවා 120ට ගන්න මහ මෝල් මුදලාලා ටික තියෙන වී ටික හාල් කරන්න යනකොට කොහොමද 150ට වී ඉස්සුවොත් හාල් 250ට විතර යනවා රුපියල් 100ක විතර සුද්ධ ලාභයක් දාගන්න මේ ප්ලෑන් කරන්නේ ඒගොල්ලෝ ගොවියෝ පිටින් ඇවිල්ලා ඔයගොල්ලෝ 150ට ගන්න එපා 120ට ගන්න පටන් ගමු ආණ්ඩුවත් මහ කන්න යල් කන්න පටන් ගන්නද 120 ගන්න ගබඩා හිස් කරමින් තියෙන අපි තියෙන වී ටික අදිනවා අනිත් තැන් වල එසා වී මිලට සාධාරණ මැදිහත් වීමක් කරන්න ආණ්ඩුව මැදිහත් වෙනවා ඒ නිසා අපි වී මිල දී ගැනීම ආරම්භ කරනවා ඒ වගේම වී සහල් කරලා සතසු සහ සමුපකාර හරහා ගොවියන්ට ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා ඒ විතරක් නෙමෙයි ඔන්න සම්පත් මහත්තයා රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදනවා යෝජනා අන්තර්ගත කෘෂිකර්ම මාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා 10 පැකට් දෙකක් ඇකුළු සහ නාඩු ගෙවන්න එරීමේ ක්‍රමය ඒක හොඳයි නේද වවුචර් එකක් දෙනවා සතසෙන් ගිහින් සමුපකාරයක් කියලා ගන්න ඕනේ මේකට දායක වෙන්න බෑ හැමෝම ගොවියගේ බත් ටික කන්න බෑ හැමෝම නේද
5: ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කළ නොහැකි අයට සිය පක්ෂය තුල ඉඩක් නොමැති බව විපක්ෂ නායක සචිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
6: සමස්ත ලංකා සාමවිනිසුරු ප්‍රජා සංවර්ධන පදනමේ ජාතික සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ පැවැත්තුණා. එම අවස්ථාවට විපක්ෂ නායක සචිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
7: සමහරුන්ට අද තමන් විසින්න තමන් වෙත පමුණවාගත යුතු ආචාර්ය ධර්ම පද්ධති අමතක වෙලා තිබෙනවා. ඒව උල්ලංඝනය කර මයික්‍රෝෆෝනයක් ළඟට ගියාම සම්මුඛ සාකච්ඡාවකට ගියාම අනුන්ට ඕන තරම් බණ දේශනා කරනවා. හැබැයි සමහර අවස්ථා අපි දකිනවා අනුන්ට බණ දේශනා කරන්නේ තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටින මම එක දෙයක් කියන්න කැමති. දේශපාලන පක්ෂයක් හැටියට සම්දහනයක් හැටියට අපි හැම විටම මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට කටයුතු කරනවා. එසේ සුදුසු ගුණෙහි පිහිටා සිටින්නට බැරි අයව අනිවාර්යයෙන්ම අපි නිරබර පරමාදර්ශී චරිත වෙන්නට ඕන. කියන දේ කරන්නට ඕන. කියන දේ කරන දේ යහපත් වෙන්නට ඕන. සමාජීය යුක්තිගරුක නීතිගරුක සමාජයක් බවට පත් කිරීමට පූර්ණ සහයෝගය දෙන්නට ඕන. දේශපාලන ගමනක් හැටියට එය කරන්නට බැරි අය වහාම ක්‍රියාත්මක කරන පරිදි අපේ පක්ෂයේ මහ ගෙදරින් එළියට දමනවා. ඒකයි අපේ ප්‍රතිපත්තිය.
8: ජනතාවට වත්මන් ආණ්ඩුව පිළිබඳ තිබූ විශ්වාසය අදවන විට සම්පූර්ණයෙන්ම නැතිව ගොස් ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. ඌවපරණගම සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
9: ඌවපරණගම සර්වජන සභාව පිහිටුවීම හා කොට්ටහස සංවිධායකවරු සඳහා පත්වීම් ලිප් ප්‍රදානය කිරීම සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා.
10: අද විවිධ හේතු නිසා අපිට විශාල දේශපාලන අවකාශයක් ලැබිලා තියෙනවා. ඒකට ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙන්නට ඕන මේ ආණ්ඩුවට. 76 වසරම නරකයි අපි ආවම ඒක වෙනස් වෙනවා කියලායි බලයට. ඒතර මිනිසුන්ගේ අපේක්ෂා මොකද උනේ? එහෙනම් මහ ලොකු දෙයක් වෙයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවලාද ගොඩක් කියලා ගියා යන්නේ. අද ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න එකකටවත් ඔබ නැවත ගිහිල්ලා බලන්න ඒ ඔහුගේ හඬපටිය. ඔහු ආමන්ත්‍රණය කරනවද මේ ඌව පරණගම මිනිසුන්ගේ මේ ගොවින්ගේ ගොවිගැටලු සියලුම පාරිභෝගික

0: බුද්ධිමත් ජනතාවට විශාල අවඥාවක් කරනවා. අපේ ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතල කිව්වා ශිෂ්ට සම්පන්න දේශපාලනයක්. ඒ වචනේ කියනකොටම ගැළපෙන්නේ නැහැ. මොකද එතුමාගේ කටින් ශිෂ්ට සම්පන්න කියනකොට අපිට මතක් වෙන්නේ ඒ පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා മന്ത്രിවරයෙක් මිය ගියා. අද මම කියන්නේ මේ රටේ මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නේ මුකුත්ම නෙමෙයි මේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය.
1: රකිත රාජපක්ෂ සහ චරිත අබේසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ පළ වූ අදහස් කිහිපයක් දැන්.
2: ඕම් පේනන්නේ දීලා තියෙන ගේම් තාත්තලා පුතාලා ඈ කට්ටිය එකතු වෙලා පවුගේ දසල ඔය මිනිහත් කීකේ හිටියා මේ මටත් එන්න කියන ආණ්ඩුවෙන් කියලා. කොහොමද වැඩේ? වටිනාකම් අදා ගන්න හැදුවේ මිනිස්සු. මං දැක්ක මිනිහා කර වොයිස් කට් එකක් උත්තරන නේද Facebook වල. කෝල් රෙකෝඩ් එකක් නැහුවේ නැද්ද? අපි කිව්වේ ඒකයි. අපි මේ ආණ්ඩුව හැදියේ හොරකම නවත්තන්න විතරක් නෙමෙයි හොරු අල්ලන්න. ඒ වැඩේ අකුරටම ඉටු කරමින් දෙනවා ඔබ අරමු විශ්වාසය රැකමින් මාලිමාවේ ආණ්ඩුව. දැන් හොරු කලබල වෙලා තියෙන ඔය නිසා. ඒකත් ඉවරුණාද මන්ද? මයික් එකත් බය වුණාද කොහෙද? ඈ කමක් නැහැ.
3: මේවා මම හිතනවා ටවර් හොල් එකේ පෙන්වන්න පුළුවන් නාට්‍ය වර්ගයේ දේවල් නේ. මේ නාට්‍ය නිර්මාණය කරලා මිනිසුන්ගේ මනස වෙනස් කරන්න උත්සාහ ගන්නවා. ගල්ලංගරු පිළිබඳවත්, පොහොර වංචාව පිළිබඳවත්, කන්ටේනර් කොමිටි දාලා තියෙනම විසක ඔවුන් ගෙනල්ලා ප්‍රශ්න කරපු තැනක් කියන්න බලන්න. මේ කාරණා හංගලා යන්න සූදානම් වෙනවනේ.
4: නීති ආධිපත්‍ය අපි කාටත් සමානව ලැබිය යුතුයි. ඒ නිසා සල්ලි තියෙන ඇති හැකි බලය තියෙන කට්ටියට එක විදියකුත් බලේ නැති සාමාන්‍ය සමාජ පුරවැසියට නීති එක විදියකුත් ක්‍රියාත්මක වෙනක වහා නැවතිලා කාටත් අසාධාරණ වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කර ගැනීම සඳහා අවස්ථාවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ සිද්ධ වෙන්නේ මොකක්ද? නීතියට උඩින් හිටපු කට්ටියට දැන් නීතියට යටත් වෙන සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි ඔය මේ දවස්වල පේන තියෙන්නේ. හොරුන්ගෙත්තරු කම්බහුරු කියනවනේ නේද? පාතාලයන්ගෙනුත් කප්පම් අරගන්න ඊට වඩා ලොකු පාතාලයක් ඇති. අපි දැක්ක ඔය කියන කෑ ගහන කට්ටිය පිස්තෝලෙ ඉල්ලී සිටිය ඔකට තමයි.
5: මේ රටේ වගකීම යුතු සිවිල් සංවිධානයක් විදිහට අපි ඔන්න ආදර්ශයක් දීලා තියෙනවා. චරිත් අබේසිංහ පිළිබඳව මේ බරපතල චෝදනාව එළියට ඇවිල්ලා පැය කිහිපයක් ඇතුළත අපිට පුළුවන් වෙනවා අපේ විධායක සභාව කැඳවලා ඔහුව එම තනතුරෙන් ඉවත් කරන්න. ඒ වගේම ඔහුගේ සමාජිකත්වය අත්හිටුවන්න. ජනාධිපතිව අපිව පරද්දන්න නම් අපිට වඩා ශිෂ්ට සම්පන්න වෙන්න කියලා. වම් පැත්ත බලනකොට පාර්ලිමේන්තුවේ වාඩිලා ඉන්නවා අපේ රන්වල මහත්තයා හිටපු කතානායකතුමා. තව පොඩ්ඩක් එහා පැත්ත බලද්දී වාඩි වෙලා ඉන්නවා කුමාර ජයකොඩි.
6: 在我这个年纪，做好准备已经是生活的一部分。为了预防流感、新冠和RSV等病毒，我会定期接种疫苗。病毒总在不断变化，因此接种疫苗至关重要，有助于降低重症和住院风险。当您年满65岁，相关风险也会随之上升。 接种疫苗是最有效的防护准备，请咨询医疗专业人士，立即预约接种疫苗。澳大利亚政府于堪培拉授权发布。2OOO
7: station sponsor.
8: Keeping you up to date with the latest news and current affairs from around the world. Stand by for the next program broadcasting in Mandarin.
9: 欢迎收听 FM98.5 新南威尔士州多元文化广播电台 Radio 2000 华语节目。6月22日，澳洲华人餐饮业商会慈善筹款晚宴在悉尼巴勒居盛大启幕。 中国驻悉尼总领馆王春生副总领事、人双杰领事、侨商代表、餐饮业界同仁齐聚一堂，融中华美食、文化交流与公益慈善于一体，现场爱心晚宴。晚宴由 Richard Jasmine Chen 联袂主持，Richard兼任慈善拍卖司仪，澳洲华人餐饮业商会会长车西泰率先致辞，感谢总领馆莅临。 长期合作伙伴李锦记，William Everett Wright Heaton 来福珠宝城市金夫妇，专程富澳助阵的南洋粤菜宗师金敬雄及其厨师团队，全体到场宾客会晤及巴勒居服团。车西泰介绍，商会成立17载，致力弘扬正能中餐，联动政府引进青年厨师，缓解行业人才断层，常年举办长者免费午餐、灾害救援筹款等公益活动。本次晚宴所有善款将全数拨付 Lighthouse Repair Network。 身份，用于医疗支援及社区帮扶，向澳洲主流社会展现华人乐善好施的担当。王春生副总领事现场致辞表示，中餐承载海外侨胞乡愁，华人餐饮人以美食为载体传播中华文化，业界人士星夜不忘公益，尽显守望相助的中华传统美德。他勉励餐饮同业持续当好民间交流桥梁，助力中澳友好往来，丰富澳洲多元文化。本次宴席由拥有50余年厨龄、屡获国际大奖、主理多国国宴的南洋粤菜宗师曾进选，携手谭静兰、许松义、叶张瑞三位名厨匠心烹制，现场特设虎跃龙山佳酿开坛仪式，鸿翔海鲜赞助大师现场烹制的金边鲍作为拍卖菜品备受宾客青睐，晚宴获多家机构鼎力赞助，冠名合作伙伴唯一经济，其余赞助商涵盖巴马格、Capital Valley Club Reserve and AGMA 虎跃龙山、鼎丰集团、Federal Hospitality Equipment、奔富、Edison 等。会长车西泰向曾敬雄厨师团队及各赞助单位逐一颁发感谢状。现场同步举行新会员授牌仪式 ，PT Huan Warren Lam Eddie Lung 等九家企业代表获颁商会会员牌匾，壮大行业同心力量。仪式尾声，车西泰带领商会全体委员共同祝酒，并齐唱商会会歌《餐馆新生》。现场氛围温馨热烈，整场晚会高潮不断，慈善拍卖、幸运抽奖环节宾客踊跃参与，各类拍品高价成交，累计筹得可观公益上万。主办方表示，商会将持续以中餐为纽带，坚守公益初心，持续回馈澳洲本地社区。